0: 사전 버스트스미라니
1: 확다리 속도
0: 아카시마니차
1: 삼리 캔드라바룬
0: 아카시마니 익 어서만티
1: 제 이티하스
0: 워트니
1: 아니
0: 바리샤트히
2: श्रोते हो कार्यक्रमात आपण ऐकत आहात परशुराम तायवडे आणि सहकलाकार यांनी गायलेली लोकगीतं.